0: Core FM, Dunedin Voices, Dunedin Stories.
1: Otago Access Radio, me element horawa oba weta ginenne Sri Lankiya geetha kshetre swarnamaya dashakayan thula bihivu agraganya geetha nirmana asorin Lankiya sanskrutiya desa ebi balana ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි.

සුබම සුබ සන්ධ්‍යාවක් සත් සරරාව සමග එතුෙන් එකතු වන ඔබ සැමට අදත් ජූනි මාසයේදා 7 වෙනිදා හරියටම 7 කනිසම වැදෙන වේලාවේ තමයි ඒ ගීතය සෝමතිලක ජයමහාචූරින්ගේ වත්සනු සුවඳින් සුවඳ කෙරෙයා ගීතය ඔබේ සවනත වැකුණේ. ඉතින් හිතුණා මිනුරු ගීයකින්ම වැඩසටහන ආරම්භ කරන්න. කොහොමනමුත් අද මැදිරියට එනකොටම මද කනගාටුදායක ආරංචියක් තමයි මට කරවැකුණේ. මන්දයත් සත්සරලා වැඩසටහනට කලින් වැඩසටහන කරන ස්ටීව් මහතා අදින් ඔහුගේ වැඩසටහන අවසන් කරනවා කියලා මට දැනුම් දුන්නා. ඉතින් අපි දැන් මැදිරිය මාරු වෙන වෙලාවේදී ඔහු ඉතාමත් හදිසියෙන් ඒ පුවත මගේ කනේ තිබ්බා. ඉතින් සමහර විට ඔබ සහෝදයාමයට එහෙම මැදිරියට

පැමිණ තිබෙනවා නම් බොහෝ විට ඔහුව හමුවන්නට ඇති අපගේ වැඩසටහනට කලින් වැඩසටහන 6 සිට 7 දක්වා බදාදා වැඩසටහන විශේෂයෙන් සති දෙකකට සැරයක් කරන වැඩසටහන ග්‍රැමෝෆෝන් තැටි ආධාරයෙන් පැරණි ඉංග්‍රීසි ගීත පිළිබඳ වැඩසටහනක් තමයි ඔහු කරේ. ඉතින් අවුරුදු 13ක් එක දිගටම OFM එනතම ඔටාගෝ ඇක්සස් රේඩියෝ සමග එකතු වී ඔහු වැඩසටහන ගෙනහලා තිනු. ඉතින් ඔහු කියනවා දැන් ඉතින් මද විරාමයක් ගන්නට මද ඉසිඹුවක් ගන්නට තමයි ඔහු ඒ වැඩසටහන අදින් නතර කරලා තියෙන්නේ. කොහොම නම් අපි ඉතින් සිව් මහතාට සුබ පතනවා. ඔබ අසා නැති වුණත් ඉතින් මගේ සහෘදෙක් මට ගුරුහරුකම් ලබා දුන් මහත්මයෙක්. ඉතින් ඔබට බොහොමත්ම සුබ අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා ස්ටිව් මහතා. ඉතින් යම් දවසක ඔබ මේ වැඩසටහන අහනවා නම් ඉතින් පරිවර්තකයෙකු ආධාරයෙන් ඔහුට මේ පිළිබඳ දැනගන්නට ලැබේවි. කොහොම නමුත් ඉතින් අගය කළ යුත්තන් අගය කිරීම, පිදිය යුත්තන් පිදීම අපගේ යුතුකමක්

Ja, ju är sanat nånda seris shurin. Idi upda ganna kavi aksharika apake namasilante api. WhatsApp samuhay tulasiti na kivindiak sisir irtuwe rekaliu kavi aksh. Ehunad kasu kusuwa kivilopat atar medviyat asan ayagi etulant ladariye. Anshu laksha sankhyata ganayakata vidi ගණනකට බෙදී විලාප තියන හඬ දියණියක වූ પરම්පරාගත ශාපයට ඇහුණාද කසුකුසුව කිවිලෝපත් අතර මැදිවියට ආසන්න ඇයගේ රෝසපෑ සිඟිත්තිය ආදර ගී වලින් නලවන හඬ අනන්ත සංඛ්‍යාත ආදර ස්නේහයෙන් තබාතිත දියණියක වූ પરම්පරාගත ශාපයට

චාරිකාගේ කවියෙන් කියවුනෙත් දියණියක ගැන. ඉතින් මේ ගීතයෙන් කියවෙන්නේ දියණියක සහ පියෙකු අතර ඇති අපූර්ව ආදරය, අපූර්ව ආදර සම්බන්ධය ගැන. වේලාවත පසුවේ විනාඩි 19 මේ ඔබ එක්ක සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. සත්සරණාව මියුරු ගීතාවලියෙන් ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගී බිහි වූ පරිච්ඡේදයේ කියන්නේ 70, 80, 90 දශකවල ඔබට නිතර නොඇසුණු, එහෙමත් නැත්නම් ඔබ නෑසූ ගීත.

නොංචි කොහොලම කියන්නේ ඉතින් අපේ පහතරට නැටුම් සම්ප්‍රදායේ ඒ කොහොලම් සම්ප්‍රදායේ එන ඉතමත් අපූරු නාඩගමක්. ඉතින් මේ හරිම අපූරු නාදමාලා ඒ වගේම බෙරපද මේ කොහොලම් නැටුම් ගැයුම් ආශ්‍රිතව තිබුණා. ඉතින් ඔබ ඒ ඇහුවේ ඒ නොංචි කොහොලමට අදාළ ගායනයක් ලින්චිනා සභේට පැමිණීම. හරිනා චන්ද්‍රසිරි ෂූරින් තමයි මේ ගීතය රැගෙන ආවේ එක්වරක් මැදිරියට සෝමවීර චන්ද්‍රසිරි.

චන්ද්‍රසිරි චූරීන් ගැන කතිකාවතක් අප පවත්වන ලවිති මං කියන්නට හැදුවේ මේ නාද මාලාම පාවිච්චි කරලා ඉතාමත් මියුරු ගීත මේ අයුරින්ම හදලා තිනවා. මේ ඒ අයුරින් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන ගීතයක්.

0: play Lanka.
1: ඉතින් ගීතයත් සමග ඔබ යන්නට ඇති පියමනින්නට ඇති 1990 දශකයට සුසීමා චිත්‍ර කතාව ඇසුරින් ජනක රත්නායකයන්ගේ සුසීමා ටෙලි නාට්‍ය විහුණ අනේ ටෙලි නාට්‍ය තේමා ගීතය තමයි ඒ දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්න ගීතය ක්ලරන්ස් ජැක්සන් ඇන්තනිගේ සුසංයෝගයෙන් බිහිවුණු හඬ සුසංයෝගයෙන් බිහිවුණු ගීතය ප්‍රධාන කොටම ක්ලරන්ස් තමයි ගීතය ගායනා කරේ. ඒ මැද කොටසට හඬ කැව්වේ හඬ මුසු කරේ ජැක්සන් ඇන්තනි. ඉතින් ජැක්සන් ඇන්තනි නාට්‍ය ප්‍රධාන චරිතයක් රඟපාව අසේලගේ චරිතය. මතක ඇති ඔබට සුසීමා ටෙලි නාට්‍ය 90 දශකයේ මුල් භාගයේ මගේ මතකයේ හැටියට විකාශය වුණ. ඉතින් මේ ගීතයේ සංගීත ඛණ්ඩය ඇහෙනකොටම ඔබ ඒ ටෙලි නාට්‍ය එකල නැරඹුවා නම් ඔබ නිතැතින්ම එතනට අරන් යනවා ඇති. ඉතින් ගීත ඉල්ලීමක් ඉටු කරන්නට තියෙනවා. මේ ඉල්ලීම ඇත්තටම ගීත ඉල්ලීම් ගොඩේ තිබුණා ටික කාලයක්. චන්දිමා දස්කොන් තමයි ගීතේ ඉල්ලන්නේ. නිරංජලා සරෝජනී විසින් ගැයෙන කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් ගීතය තමයි

කොහොමද ඉතිං මේ හිතවත්කම් අතහැර දමා යන්නේ? මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ, මේ දේවල් ඇවිල්ලා තියෙන්නේ පෙර සසරෙන්මයි. කිත ඉල්ලීම චන්දිමා දස්කුන්න ප්‍රයසන්නියගෙන් උන් ඉතිං කාලයක් ගත වෙලත් ගීත ඉල්ලීම් ගොඩේ තිබුණු ගීත ඉල්ලීමක් ඉට්ටු කළා. වෙලාව 7:30 විනාඩි 36 මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සෙස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

තවත් අපූරු ගීතයක් සේනනායක වේරලියද්දයන්ගේ හඩින්ගැයෙනු. ඒත් ඉතින් 2010 දශකයේ මුලභාගයේ වගේ තමයි මතකයේ හැටියට. ඉතින් 90 දශකයේ මැද භාගය වන විට නෙමෙයි, ඉතින් ඒ කාලේ අපූරු ගායකයෙක් බිහි වෙනවා. නමුත් ඔහු වෘත්තීමය ගායකයෙක් නෙමෙයි, වෘත්තීමය ගායකයෙක් බවට පත් වූනෙත් නැහැ. ඉතින් ඔහු තමන්ගේ වෘත්තීමය කටයුතු කරගෙන ගියා. කොහොම නමුත් ඔහු බිහි වෙන්නේ එකල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තිබුණ නලමුදු සුවඳ කියා වාර්ෂික ගී ප්‍රසංගයක් තවමත් සමහර විට ඇති. හරියටම දන්නේ ඉතින් නිවැරදි කරන්න වැරදි නම්. ඉතින් මෙන්න මේ නලමුදු සුවඳ ප්‍රසංගයකින් බිහි වුණා අපූරු ගායකෙක්, ඒ තමයි ඉමාන් පෙරේරා. කොහොම නමුත් ඔහු වෘත්තිකයෙක් විදිහට තමයි ජීවිතේ ඉදිරියට ගියේ, ගායකයෙක් විදිහට නෙමෙයි. ඉතින් ඔහු අතින් බිහි වුණා ඉතාමත්ම විශිෂ්ට වූ ගීත කිහිපයක්. එයින් ගීතයක් තමයි මා ඊළඟට තෝරාගන්නේ ඔබ වෙනුවෙන්. සමහර විට මේ ගීතය අහනකොට ඔබට මතක් වෙයි, සමහර විට මේ වැඩසටහන අහනව ඇති. ඉමාන්ගේ නලමුදු සුවඳ ප්‍රසංගයේ ගැයුම සජීවීව අහපු පිරිස අහනවා වෙන්නත් පුළුවන්. කොහොම නමුත් ඔබට හුඟ කාලෙකින් ඇසුනේ නැත්නම් මෙන්න ගීතයක්, ඒ වගේම ඇසුවේම නැත්නම් අහලා බලන්න මේ ගීතේ රසය කොහොමද කියලා.